උසදෙනකු චිනපාලාගාරි දිනරත දියන දරිදරි නමර දේශ විරණ කාලදම උසකේල තමසා